भैया रे भैया रे भैया भैया भैया रे भैया रे भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भैया भ